අන්ද මංගල බෙසරම්මා මන වාචත පල්මිලේ අචින්තා පූර්ණ හෝ ඒකම්ම ඊහා සුක් ආග්ය මුඛ යුජල් මෙත ගය යාමණ ජාණේ නිර්පව පයි හිරදේ නාම වස්තියා අපනේ සතුගුර කෑ මන පාණී ඌඨත බෑඨත හර ගුණ ගාවේ දුක් දර්ද ප්‍රම පාගා කහෝ නානක තාකේ පූර් කරම්මා ජාකා ගුර චරණී මන ලාගා සූර්ථ මහල්ලා පඤ්ඤවා රතන ශාඩ කෞඩී සංග ලාගේ ජාතේ කසු නා පායැ පූර්ණ පාර බ්‍රහ්ම පරමේශ්වර මේරේ මන සදා ත්‍යායැ සිමරහෝ හර හර නාම පරාණී බිනසෑ කාචී දේ අගයානී රහාව මෘග තෘෂ්ණාර සුපන මනෝරත තාකී කෂ්ණා වඩායි රාම ભજન බින කාමනා ආවස සංගනා කාහු ජායි හෝ හෝ කර්තබේ හායි අවර